හරය ඔයිසා ඉමසිනා එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

0: Nous la conviens.
1: FM සනුරසින් සිය පොන්තුහත් මෙගහර්ට්ස් හත්විර්ලලෝ සබුරස් රයිතා සිටි මොර්ලොරොසයි